ගේ තියබෑ මිහුන්න දෙව්වි නිර්මතයි. අදි එදුවස්වරුග ආලම්තවග මච්ච තිමන් රස්කලාගේ තියබෑ මිහුම් මෑ කුරබ්වාෆාවාකං හඳුමකුරාශේ.

දෙං ඒගෙ තෙරෙන් අනියාවෙරවි මීහුම් ඒවරෙන්න්නක් කියාශයේ එන්ගේවි බස් එනුම් බහක බදල්කොෆ්ුවෙ දෙං ඒ අනියාවෙරවි මීහුන්ගේ මච්ච ඒවරෙන් ෆාසකවි කම්ගේ සබවුන් උඩුම් අජාබෙත් තිමන් රස් කලාන්ගේ බාවාලෙවීමේ.

මෝසාගෙෆාන් එකලේගෙෆානුගේ කවුමගේ මීහුන්න ටකා ෆෙනං එදි වඩායගෙන් දුවාකුර විහිඳු හඳුමකුරාශෙ ෆහෙ එහිඳු මූසාගෙෆාන තිමන් රස්කලාංග වහහි කුරවීම කලේගෙෆානුගේ අසාකොළුම් කලේගෙෆානු එ හිලාගා ජසවාශෙ දෙං එකලේගෙෆාන් එ හිලාගා ජෙසවි හිඳු එ හිලෙන් බාර ෆෙංආරු අරෑගෙන් ෆි හමකශවරුන් කොම්මෙ බයකු එ බයකු ෆෙන් බෝම් වී ජාග දෙනගෙන් ෆූවෙ අදි තිමන් රස්කලාංග ඉංගෙවීම තියබෑමීහුන් අල්ලාහ් දෙවි රිස්කුන් කෑබේ උලේෂෙ අදි ෆාසිදුන් කම්ගාවෙ තිබෙ තියබෑමීහුන් බිම්ගා ෆසාද නුකුරාෂෙ.

0: وعليكم السلام.
1: كاين التوافيه
0: فاميلي
1: فاونديشن كي كون كهلا خدمتك ديفا مي فاونديشن تو
0: فاميلي مود فاميلي فاونديشن كي ايلي مسله تكا دي ايلات كن هي كريتن مغ مقصد غفتا فوا جمعياي دين علون مين كي ما سكت كي تريكا هوناني هما مي كلب جمعيا جماعت كو مي قوم هيك مكو تن مو كي تريكا كورا هما ميها كنت تو كي مي امندت تو كي تريكا علون مين علون مين كي مي فاميلي فاونديشن كي هينغا غوايت كو منشن كو فوري كنت تو كي تريكا علون مين ما سكي كوران ايغوتون علون مين اني ام بوديس كو مي ديني هو مي ايلا تكا ديماوا حالتك سببون ايلا تكا ඒ ලිපේණි කමති කමන්නවත ඒ උනිකම කොන් උනවත ගෙල්ලම කොන් සලානක් කොත් දෙන මට කාඩු ඉන්දි කම යගේ කිරි ෆෝරන් තිරකම් හොර මෙමර් හොර මෙන් හිතර වේදෙන් දැන් ඒක තුන් අලුන් මෙන් එම ආම් කොන් හිතර වේදෙන් ගානු නේ හිතරක මෙන් ගානු නේ හිතරකම් දේරු ගාඩු මෙන් බලානේ ඊ හවස් බොඩ මේ මසල හල්ල කොසුල් හැවරි මේ හල්ල ගෙනවෙතෝ අලු මෙන් මසෙක කොත් දෙන් then e masale target ko fake solution na de tarega masik kura ero ga varikin kharang alur menna ami hitabes na raha kuda effort lagen bodu masatan halu kura gen da kalon ma pa
1: e memories family foundation ge hidmen hodu mataka mi kine to kanta ta kura mi jehni
0: alun mi inna ne mi family foundation ge Facebook pages thing alone menna hama ane gulu pen number to be sunna ne Facebook page ga de number hama gula le naam ko me ogu tadum me inna ne Facebook page den seeda family foundation ge anna reach ho gata den Instagram is inna ne e den inna ne e jisa ki den e thurang alone menna me war ginan alone me tanna ik farat ko me hama hitum ho tuma ප්‍රොජෙක්ට් වයිස් කොන් හින්ගන් බයික් අන්ත තමයි සල්ක බ්‍රේක් ද ලිමිට් ගොතු වාලු මෙන් හින්ගානේ ජෙන්ඩයි ක්වලිටි ආ ගොඩේ ඉස්ලාමික ඉස්ලාම් දිනුග ආන මින්ටි ග හැම හැම කරනවා තමයි මින්ටි ග අදුල කි කො බෑක මේ බොන දිනු මුගෙ මේ අදි ඒ මාසෙක කුරුමු ගේ මේ හිත හග්ග කිය අදි දින්න ඇති කො බෑක කන් බොන දිනු මුගු තුන් අල් මේ මාසෙක කුරාන් දෙන් හැම අය කි ග මේ අලෝන් දෙන් මෙ බොඩු ඉස් කම දී ගේ මේ දොස්තර මේ මාසෙක කුර වෙනේ තොබෙ කෝයින් රක්කතර උමට ක හාසක කුඩ කුදින් දුම් පුතන් ගේ දුමු විහ දුම රක්කතර කුරුමා ඒක තෙරන් නොත මේ එකෙන් සලාම කරු මැද මේ ඒකට මිහාරවලු මේ මේ බොඩ මේ විශ්නු හොරේ වගත අන සරකාරම සේලන් කරවා ෆෙබේ දෙන් හොක්තාලා කැම්පේන් මේ කැම්පේන් ග බෑවරි වේ අලුන් මෙන්න විස් මේ අන ගෞමු ග මිහා බොඩු කොංජු මක අලුන් මෙන්න ඉහි තිරකම් වෙදේ මේ මරකුන් අලුන් මෙන්න සමයි ඉහි කර වෙදෙන් තෙන් ඉතරන් අලුන් මේ හම ආමුකුන් හිංගා මේ ප්‍රෝග්‍රෑම් තම හුන්නානේ ලීඩර්ෂිප් අංගනුන්ගේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් තක ඉතින් ඉතර කුඩකුදින් පේරන්ටින් මේ මේ කුඩකුදින් බෙලුමුගේ මේ තරබියතාව ගොනු හොරේ කහලා මේ එවයන් සාදි ට්‍රේනින් තංගලු මේ හුන්දාදී social media kudukudim har benun kurayru social media in dakkatir kurmatta ke nurangal nufuzun dakkatir kurmatta ka alun min hingane ane training perandun namat ko
1: den tibe fulonge jamiya mi khidme mi forko de vairuga mi kon kon daira ge be fulone to ti jamiya ga mi harkatir wa mandani
0: alun min masike kurayruga alun min e hinga program ka ek gotang alun men me trainer um hodan inge to me har misal ka gaano ne gotum asik kurenam lawyer ko nadi ane low background ko be fulung den hame ay ki consultant hun tipawa nam to salam nay ki ke masik kurang era wa hinga content create

0: මේ දන්නාට එත්ත.
1: අද අගහෝරී නාමකායක TikTok challenge වෙස්.
2: කොම්ම ආතිත දුවේ කරේ කරන එක අර්ජය ස්ටුඩියෝ එක වගතු.
1: ඉස්ක්‍රීන්. එංහා 430 කසාරිස්නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව්, අද 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ්. ඉන්තිජාර් කොල්ලවා.
3: ಫತಿಯಕಂ ಅಲಿವಿಲೆನಿ ಆವಾಹಕ ಕ್ಯಾಕು ಕೊಮ್ಮೆ ಹವೀರೆ ನಿಮಿಗೆಂದನಿ ಅದಿ ಮುಳಿಂ ಆವಾಹಕ ಕ್ಯಾದೀಫ ಕೊಮ್ಮೆ ದುಹಾಕುಮೆ ದತ್ರುಕುರಂಜೆ ಆ ಮಗುತ ಕ್ಯಾದನಿ ಅಣೆಕ್ಕಾವಸ್ ಆವಾಹಕೆ ಏಕಮಕು එයින් කොම්මෙ වාහකයකුන් දස්කුරම් වී ආෆිලාව හාසිල් කොරම් වී ආයිබුරතේ

කාෆිර වෙති මන රස්කලාංග ආයත්ත දොගු කුල මීහුන්නේ නරක වන්ත වෙරින්නේ අදි එවරෙන් ඒ නරකහාගා අබද දෙමිති බේ හුට්ටේ.

තියබෑ මිහුන්න දෙව්වි නිර්මතයි. අධි එදුවස්වරුග ආලම්තවගේ මච්ච තිමන් රස් කලාගේ තිය බෑ මිහුම් මෑ කුරබ්වාෆාවාකං හඳුමකුරාශේ.

මෝසාගෙෆාන් එකලේගෙෆානුගේ කවුමගේ මීහුන්න ටකා ෆෙනන් එදි වඩායගෙන් දුවාකුර විහිඳු හඳුමකුරාශේ ෆහෙ එහිඳු මූසාගෙෆාන තිමන් රස්කලාංග වහී කුරවීම කලේගෙෆානුගේ අසාකොළුම් කලේගෙෆානු එ හිලාගා ජසවාශේ දෙන් එකලේගෙෆාන් එ හිලාගා ජෙසවි හිඳු එ හිලෙන් බාර ෆෙංආරු අරෑගෙන් ෆී හමකශවරුන් කොම්මෙ බයකු එ බයකු ෆෙන් බෝම් වී ජාග දෙනගෙන් ෆූවේ අදි තිමන් රස්කලාගේ ඉංගෙවීම තිය බෑමීහුන් අල්ලාහ් දෙවි රිස්කුන් කෑබේ උලේෂෙ අදි ෆාසිදුන් කම්ගාවෙ තිබෙ තිය බෑමීහුන් බිම්ගා ෆසාද නුකුරාෂෙ.

ඒගේ ෆහුන් තිබෑ මිහුන් එ අහද ෆුරගස්දී එඹුරි හිඟජ්ජයිමුයි ෆහෙ අල්ලාහගේ ෆබ්ලුවන්තකමයි එකලාගේ රහ්මවන්තකම් තිබෑ මිහුන්ගේ මච්චන් වානම ගෙල්ලෙන වෙගින්වා මිහුන්ගේ තෙරෙන් තිබෑ මිහුන් වීස්කන් කෂවරේ.

0: අහාශය බුණාන. මේ හප්තාගේ ප්‍රෝග්‍රම්ගේ මෙහමානකි මාලේ වෝටයින් ස්ෝරේජ් කොම්පනි MWSCගේ මනේජන් ඩිරෙක්ට හුසන් පොහොමි.
1: MWSCගේ මනේජන් ඩිරෙක්ට හුසන් පොහොමි සුවල් කරවම් බේන්ෆුවා බේෆුණු PSM එයාගේ DRF පේජ සුවල් ෆොනවා.
0: සුවල් ෆොනුගුමුගේ ෆුරුසත් බුරාස්පත දුවහුගේ දිහේ ජුමා හමය.
2: අහාශය බුණානම්.

පුළුවන්තරක හිෆේටුම මේක කන්ත කියවලම දේවා කොනර නගන් රෙෆරි කරපු මල රෙෆරි බලටම කුළුන්තරින්ගේ අරකැත්තක පෙනල්ටි ඇතරේ නගාදීන් බෝල පෙනල්ටි නීවරන් කුළුන්තරින් බෝල කුරිය ෆලෝ බෙන් මාජිය කුළුන්තරින් දිෆාක් වේරියා බේරු සෙන්ටේ බෝල කොන්ට කොන හැමදායි සාබු මෙදාස ෆාද ජිලස් මෙලෙන් සෙන්ටසකල් දා ජේලියන් මත්මැති නගාදීන් බෝල පෙනල්ටි ඇරිය ඇතරේ උලා ෆලෝ බෙන්ට නෝ කෑරින් නෝ නම්බර් බෝල කුරිය ෆලෝ පෙනල්ටි ඇරිය ඇතරේ කීපර් නගන් කුළුන්තර කාර්ය දිය නීවරන් කුළුන්තරින් ජස්සාද බෝල තංගොල මඩු වේරිය ඇතරේ කීපර් ෆොමාරා බෝල ඇතලා ෆෙල්බර්ට් කුරිය ෆොන වාල මඩු වේරිය ජස්සාද බෝල අබ්ලයි කුරිය ෆොනවා මුළු මුතරේ පහත නිමාලි නිම්බෝල ඇට්ලාස් කුරිය ෆොනවා ලා ඉර්මදි ෆරාත නෝග කැරින් ඇට්ලාන් සෙන්සා කඩ මෙතන කැරල මාජි අකුණු තරින් නියුරන් හාෆ් දේ කිරිකල වද ඇත් තින් කුරිය ෆොනවා බෙන්න මත්වතම රබ්බාරන් අබදු වේ කුළුන් තරේ පෙනටේ දැන් බෝල කන්ට්‍රෝල් කුරිය තම් දැන් මාසේ කුරෙන් කාර්ය දින නියුරන් කුළුන් තරේ බෝල ඇට්ලා ෆත්ලා කුරිය සෙන්ටේ සෙන්ටේ බෝල ඇත්නම් ඉර්මදි ෆරාත මා මෙදැස නියුරන් හාෆ් දේ කුරිය ජිල් ලාෆ් දින්බෝල ඇත් දැන් කුරිය ආදත මන නියුරන් කුළුන් තරේ හා නම්බර් කුරිය දින්බෝල හොලම් ෆරාතු එන බලන් අබ්ලයි කුරිය ෆොනවා බලන්න පහ කුරේ වේ තංගොලේ මිස් පාස් තකින් එන දෙවිගෙන් දාක ගින ෆාර් මාජියා ගෙල්ලුම් හයිසම් තංගොලේ ෆහතු ලෙබෝ නේමන් අත්ලා හතරෙන් දිමෝල අත්ලා කුරිය ෆොනවා ලයිෆ් අයිසම් කුරිය ෆොනවා ලෙබෝ නීරෙන් සෙන්ස ගාද මේ මසත් රංගා කැරින් අබෝල සෙන්ට ගා නට්ටුව තංගොලේ හතර ජසාද බෝල ඩෝරි අත්ලා තංගොලේ ෆහතු නීරට ගෙන් ක්ලොන්තර ගෙන බෝල අත්ලා හා මෙදාස කුරිය ජීල තංගොලේ ෆහතුන් දීවි නීද අයිසම් අම්දාන ෆතිර් මත් ෆාතුන් දිම්බෝල අත්ලා ඉරුෆාන් මඩමණු කුරිය ජීල හා මෙදාස බෝලං ෆරා තෙම්බ්‍රිගස් මෙල්තරෙන් කුරිය දිම්බෝල කොන්ට්‍රෝල් කොල කුරිය මෙදින් නිසාම නීරෙන් හාෆ් තරේ මොනේ නිසාම හොලං ෆරාතුන් කුරිය අල්බට penalty area carry meutre vera mabade sulang frato leaf edge hume neurand keeper faisal kuria phone wala ngan neru mehar moti neurand ve kulunthre ko neurand sensa kal kare vetti fasalis purta mahafon salis de minute mehar me kulewuni maasiya de neurand de kapinas kap ke mono barat ke final match me re me kuleweni ad match ke purta malando purta mihaf ke timmana minute ka ilan jawani ko ಫನರವನ ಮೇಡ್ತರೆಗ ಸೆಂಟೇಜ್ ಆದಿಮ ನ್ಯೂರೆಂಟ್ ಕಲಂಡು ಎವ್ವರಕು ಅನಿಕ್ಕಾ ಮಾಜಿಯಾಗೆ ದೆವಣಲಂಡು 27 ಮೇಡ್ತರೆಗ ಐಹಂ ಜಹಬವ 31 ಮೇಡ್ತರೆಗ ನ್ಯೂರೆಂಟ್ ಕ ದೆವಣಲಂಡು ಸೆಂಟೇಜ್ ಅಂತೇದೇಕ ಎವ್ವರಕು ಮೋತಿ ಪುದೇರಕ ರೀತಿ ಕುಳಮೆ ಅಗಮನ ಫೆನೆಗೆನ್ ದೆ ಟೀಮ್ ಕುಳಂತರೆ ಸ್ವರ ರಂಗಳ ಕುಳಮೆನ್ ದಾಕ ಮಾಜಿಯಾ ಕುಳಂತರೆ ಮಿಸ್ ನಮ್ಮ ವರ ರಂಗಳ ನ್ಯೂರೆಂಟ್ ಕುಳಂ ಸ್ವರ ರೀತಿ ಕೋ ವರ ರಂಗಳ ರೀತಿ ಮ್ಯಾಚ್ ಫೆನೆಗೆನ್ ದಾಕ ನಮ್ಮ ಫಹಾ ಕೊರವೆ ಎನ್ನೆ ಮಸ್ ಮುಬಾರತ್ ಗೆ ಫೈನಲ್ ಮ್ಯಾಚ್ ಕಮ ವಾತಿ ಬೈ ಫಾರ್ ಕುಳಂತರೆ ಕುಡಕೋ ಮೂಡುವನ ಒಳ್ಳೆ ಮಂತ್ರ ಫೆನುನಸ್ ಅದು ಮೀಸಾಬದ್ದಿಯವರು ಎಫ್ ಎಸ್ ಕಾರ್ಡ್ ಬಾಕಿ ಫೌಲೆ ಇವರು ಫೌಲ್ ತಕ್ಕ ಮನ ಫೆನಗೆ ನೆನ್ನುದೆ ಕೋಣರ ಬದಲಾದರು ನೀವರೆಂಟ ಮತ್ತು ಹ್ಯಾಕ್ ಕೋಣರ ಲೀಫ ಮೆಚುಗೆ ಹ್ಯಾಕ್ ಕೋಣರ ನೀವರೆಂಟ ಲೀಫ್ ಅನ್ನು ದ ಟೀಮ್ ಕುಳಂತರಿ ಮಿಹಾರು ಬೆಂಚ್ ಕಾರ್ಯ ಆ ಸ್ವಯಂ ಬೋಧನಿ ನೀವರೆಂಟ್ ಕುಳಂತರಿ ಫರ್ವಾ ದೇತಿ ಸೆನ್ಸ ಕ್ಯಾರಿ ನೀವರೆಂಟ್ ಕುಳಂತರಿ ಅಬೋಲ್ ಹೀತರಿಂಗ್ ಅಲ ಮಿಹಾರ ಫರ್ವಾ ದೇ ಸಾಳಿ ಸ್ಟಿಮಿನೆಟ್ ಹಿಂಗ ಮಿಹಾರ ಮೋತಿ ಫುರ್ತ ಮಹಾಫ್ ಮೀ ದ ಟೀಮ್ ಮೀ ಮುಬಾರಾತು ಕುರಿ ದರೇ ಕುಳು ಕುಳು ಮೆಚ್ಚು ದ ಟೀಮ್ ಕುಳು ಎವ್ವರ್ ವೆ ಫೋತಿ ಎ ಟೀಮ್ ಕಾಳು ಮೆಚ್ಚು ಕಾಳು ಫಹಾ ಕೊರವೆ ದ ಟೀಮ್ ಕಸ್ ಬ್ಯಾ ಮುಹಿಮ ಕುಳು ತರಿ ನುಕುಳೇ ಫಹಾ ಕೊರೆ ಅಲ್ಲ ಮೇಡಮ್ ಮೀ ಯಾರು ನ್ಯೂರೆಂಟ್ ಸೆಂಟೆ ಫರ್ವಾ ಹೋ ದ ಎಹಿತರಿ ಹಾಕಿ ದಣಕು ಇರುಮತ್ ಫ್ರಾತು ಹಿಂಗಾಲ ಫ್ಯಾಬಾಫ ಅದು ಅರುಮ ರೆಫ್ರಿ ಶರ ಕೊಲ್ದಾಣತಿ ಫ್ಯಾಬಾಫ್ ಮೀ ಯಾರು ಮನೋನು ಫ್ಯಾಬನಿ ಹಾಫ್ಗೆ ಮೆದಾಯ ಸಾಬು ಮೆದವರು ಕುಟ್ಟಂ ಕುಳಿ ಪೆನೆಟ್ರಿ ಆಕಾರೆ ಮೆದುತ್ತರೆ ಅವರು ಮಾಬಡೆ ಸುಳಂ ಫ್ರಾತನ್ ಲೀವೆ ಜೆಹು ನೀರು ಎಂಟು ಕುಳಂತರಿ ಕುಡಿಯ ಫೋನ್ ವಾದನ್ ಅಲ್ಬರ್ಟ್ ಜಸ್ಸಾಲಿ ಅಬಿಲಿಟಿಯ ಏನಕ್ಕೆ ಫಾಹತ ನಿಜಾಮ ಪೆನೆಟ್ರಿ ಆಕಾರಿ ನಿಜಾಮ್ ಬೋಳೆ ಫಾಹತ ಜೇನ್ ಗುಳೆ ಕುರಿಯ ಅಲ್ಬರ್ಟ್ ಅಣಕ್ಕೆ ಕುಳಂ ಫ್ರಾತನ ಆಕಾರಿ ಅಲ್ಬರ್ಟ್ ಮಣಮಣ ಬೋಳೆ ಫ್ಯಾನ್ ಕುರಿಯ ಜೀಲ ಅತಿರತಿನ ಫ್ರೋಳ ಮೆದು ಆಕಾರಿ ಕಾಂಟ್ರಾ ಕೊಲ್ಲಾಯಿ ಫ್ಯಾನ್ ಕುರಿಯ ನಿಮ್ಮ ಅತ್ಲಾ ತಂಗಳ ಫಾಹತ ನೀರು ಎಂಟು ಕುಳಂತರಿ ಅಣಕ್ಕೆ ಡೋರಿಯಲ್ ಡೋರಿ ಅತ್ಲಾ ಕಾರ್ಯ ಕುಳಂತರಿ ನೀವು ನಟ್ಟು ಆ ಕುರಿಯ ದಿಂಬಳ ಅತ್ಲಾ ಕುರಿಯ ಡೋರಿ ಅತ್ಲಾ ಫುಂಡ್ ನಮ್ಮ ವರ್ಣಿತ ಕುರಿಯ ದಿಂಬಳ ಹೆಣ್ಣು ಮಾಮ್ ಫಾರ್ ಅತ್ಲಾ ಫಿ ಹೈಶಮ್ ಹೈಶಮ್ ಅತ್ಲಾ ಕುರಿಯ ಫುಣ ಬೆಲ್ ಸೆನ್ಸಾ ಕಲ್ ತೆಗೊಂಡು ಕೊಳ ಮಾಜಿ ಹಾಕೊಂಡು ತರಿ ಮಾಜಿ ಹಾಫ್ತೇನೆ ಅತ್ಲಾ ಮೆದು ಆ ಕಾರ್ಯ ಜೀಲನಿ ಕಾರ್ಯದ ನೀವು ರೆಂಡ್ ಕುಳಂತರಿಯ ಗಮೋಸ್ ನಟ್ಟು ಆ ಲಾಫ್ ನೀವು ರೆಂಡ್ ಹಾಫ್ತೇನೆ ದಿಂಬಳ ಬಿಟ್ಟಿ ಅತ್ಲಾ ಕುರಿಯ ದಾಮದರೆ ಕಾರ್ಯದ್ಯ ಎಲ್ಬರ್ಟ್ ಫೌಲ್ ಕೊಫಮ್ ಹೋತಿ ಎಲ್ಬರ್ಟ್ ಒಬ್ಬನೆ ತಿಮ್ಮಣ್ಣ ಕೊಂಡುಣ್ಣೆ ಜೆಸ್ಸಿ ರೆಫರಿ ಒಬ್ಬನೆ ಜವಾಬ್ ನುಕುರಾರೆ ಜೆಹುಂದಿ ಹೋತಿ ಹಾಫ್ಗೆ ಮೆದಾಯ ಸಾಮ ಹುಳಂ ಫ್ರಾತು ಐಹಂ ಬೋಳೆ ಫ್ಯಾನ್ ದಾಮ್ತರೆ ಕುಡಿ ಫೌಲಾಗಳಿಗೆ ನೀವು ರೆಂಡ್ ಹಾ ಮೆದವ್ವರ್ ತಂಕುಳೆ ಸೆನ್ಸಾಗ ಕಾರ್ಯವಾಣಿ ಮೆದುತ್ತರೆ ಬರೇ ಮಾಬಡೆ ಸುಳಂ ಫ್ರಾತು